සබදාව ජන බලබන්ධ කෙනව හුජය පුසමන්ත කසයන බදාව අහංකාරී තන ප්‍රයත කරෙක් වරි ගුරු ප්‍රසා ජාක මට ඔබම සෝජන්නාන තර්ග ප්‍රවාන් කූට් කරම් කර හවතාරී ශ්‍රාම් පාවසකලිවරතාරය අන්කත පසය කර අහංකාර ගනක් සුර පෙර පෙර අවතාරන පජතන කරාතුමන හන්ත්‍රාව හර දර්ගහ කහුකෑසිකව ආපස්කවජු පලාක හවත සැබල අයිනකටනාව සරුගිරෙන් ජාකමන් හොයක හොඩානක තාකි නිර්මසය ජවලක් ජාන මජතිකාශ යතාවස්කවස්.